සුද්ධාවාසකායකානං දේවානං

පච්චේක ගාතං භාසයාමාති.

පසාරෙය පසාරතං වාබාහං සම්මංජය ඒවමේවං සුද්ධාවාසේසු දේවේසු අන්තරිතා භගව

අට්ඨං සු ඒකනන්තං තිතාඛෝ ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසි මහා සමයෝ පවනස්මින් දේවකාය සමාගතා ආගතම් හ ඉමං ධම්ම සමයං දක්ඛිතායේ අපරාජිත සංගංති අත

සරණං ගතාසේන සේ ගමිච්ඡන්ති අපායං

නාය දේවතා සන්නපතතා භවසන්තේයතාපෙමයි හංේතරහි ආචික්ඛසාමි භික්ඛවේ දේවතායානං නාමානි කිත්තිසාමි භික්ඛවේ දේවතායානං නාමානි දේසසාමි භික්ඛවේ දේවතායානං නාමානි තං සුනාත සාදුකං මනසිකරෝත

වනං විසාමිත්තා පංච සතායක්කානානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජතේමන්තෝ අන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං වික්ඛූනං සමිතින් වනං කුම්භීරෝ රාජගෛකෝ වේ පුල්ලස්ස නිවේසනං භියෝනං සතසස්සං යක්කානං පෛරුපාසති කුම්භීරෝ රාජගෛකෝ සෝපාග සමිතින් වනං පුරිමං

සිනෝ මොදමානාභික්කාමුං බික්කුනං සමිතින් වනං දක්කිනං ච දිසං රාජාවි විරෝතං පසාසති කුම්බණ්ඩානං ආධිපති මහරාජාය සත්සිසු.

පච්චිමං ච දිසං රාජා විරූපක්ඛෝතං ප්‍රසාසති නාගානං ආදිපතේ මා රාජායතස්සිසෝ

වන්තු යසස්සිනු මොදමානාභික්කාමුං භික්කුනං සමිතින් වනං උත්ත

සන්තෝ යතස්සිනෝ මෝදමානා භික්ඛාමුං භික්ඛූනං සමිතින් වනං පුරිමං දිසං දතරට්ටෝ දක්ඛිනේන විරුල්ලකෝ.

පිළවත්තවේ තේ සංමායා විනෝදාසාගුවංචනිකා සට මායා කුටෙන්ඩුවේ ටෙන්ඩු විටුච්ච විටුඩෝ සහා

සමිතින් වනං අතා

ඥාතිබී යමුණදත රට්ටාච ආගුණගාය සස්සිනෝ ඉරාවනෝමානගෝසෝ පාග සමිතිං වනං.

ජිතාවජිරහත්තේන සමුද්දං අසුරාසිතා භාතරෝවාසවස්සේතේ ඉද්දමන්තෝ යසස්සිනෝ.

සහ සතංච බලිපුත්තානං සබ්බේවේරෝචනාමකා සන්නයේත්වා බලින් සේනං රාහුබද්දමු පාගමුන් සමයෝදානි බද්ධන්තේ බික්කුනං සමිතින් වනං ආපෝච දේවා පටවිච තේජෝ වායෝ තදාගුණං වරුණා වරුණා දේවා සෝමෝච අසසා සහා

පෙන්වනං අතාගුසාබුදේවා ජලමද්දු සිකාරිව අරිට්ට කාචරෝජාච උම්මා පුප්ප නිභාසිනෝ වරුණා.

මොදමාන වික්කාමුං වික්ඛූනං සමිතින් වනං සමානා මහා සමානා මානසා මානසුත්තමා.

මොදමාන අභික්කාමුං භික්ඛූනං සමිතින් වනං සුක්ඛාකරුම් හා අරුණා ආගුවේඝන සාසහ උදාතගෛහා පාමුක්ඛා ආගුදේවා විචක්ඛනා සදාමත්තාර ආර්ගජා මිස්සගාච අසස්සිනෝ

සිනෝ මොදමානා බික්කාමුං බික්ඛූනං සමිතින් වනං කේමියාතු සිතායාමා කට්ටකාච අසස්සිනෝ ලම්බේත කාලාම සෙට්ටා ජෝතිනාමාච ආසවා නිම්මාන රතිනෝ ආගෝ අතාගු පරනිම්මිතා.

සස්සිනෝ මෝදමාන අභික්ඛමුං භික්ඛූනං සමිතින් වනං සට්ඨේ තේ දේවනිකායා සබ්බේ නානත්ත වන්නිනෝ නාමං වේන ආගං චුං යේ චඤ්ඤේ සදිසා සහ බෞද්ධ ජාතිං අඛිලං ඕඝතින් මනාසවං දක්ඛේ මෝගතරං නාගං චන්දං ව අසිතාතිගං සුබ්‍රහ්මා පරමත්තෝ ච පුත්තා ඉද්දෙමතෝ සහ සනං කුමාරෝ තිස්සෝ ච සෝපාද සමිතින් වනං

දසෙත්තයිස්සරා ආගෝ පච්චක වසවත්තිනෝ තේසංච මජ්ජතෝ ආගහාරිතෝ පරිවාරිතෝ තේච සබ්බේ අභික්කන්තේ ස ඉන්දේ දේවේ සබ්‍රහ්මගේ මරසේනා අභික්කාමි පස්ස කන්හස්ස මන්දියං ඒත ගන්නත බන්ධත රාගේන බද්ධ මත්තුවේ සමන්තා පරිවාරේත මාවෝ මුංචිත්ත කෝචිනං ඉතේ තත්ත මහසේනෝ කන්නසේනං අපේසයි පානිනා තලමාහච්ච සරංකත්වාන බේරවං යතාපාවස්සකෝ මේ ගෝතනයන්තෝ සවිජ්ජුකෝ තදාසෝ පච්චදාවත්තේ සංකුද්දෝ අසයං වසේ

සාසනේ රතේ මාරතන අභික්කන්තාත විජානාත වික්ඛවෝ පචාකප්ප මකරුං සුත්වා බුද්ධස්ස සාසනං විතරාගේහ පක්කා

එවං මේසුතං ඒකං සමයං භගවාලවියං විහෙරති ආලව කස්සයක්කස්ස භවනේ අපකෝ ආලවකෝ යක්කෝ ඒන භගවා තේනුපසංගමේ උපසංගමිත්වා භගවන්තං ඒතදවෝච නික්ඛම සමනාති සාදාවසෝති භගවා නික්ඛමි පවිස සමනාති සාදාවසෝති භගවා පාවිසුදති අම්පිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්ඛම සමනාති සාදාවසෝති භගවා නික්ඛමි පවිස සමනාති සාදාවසෝති භගවා පාවිසුදති අම්පිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්ඛම සමනාති සාදාවසෝති භගවා නික්ඛමි පවිස සමනාති සාදාවසෝති භගවා පාවිසි චතුත්තම්පිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච නික්ඛම සමනාති නක්ඛාං ආවසෝ නික්ඛමිස්සාමි අන්තේ කරණීයන්තං කරෝහීති පඤ්ඤන්තං සමනපුච්චිස්සාමි සචේමේන ව්‍යාකරිස්සති චිත්තං වාදේ කිවිස්සාමි අදයං වාතේ පාලිස්සාමි පාදේසු ආගයිත්වා පාර ගංගායං කිවිස්සාමීති නක්වාන්තං ආවසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සත්සමන බ්‍රාහ්මණි ආපජායක දේව මනුස්සාය යෝ මේ චිත්තං වාකිපෙය්‍ය හදයං වා බාලය වාදේසු ආගයිත්වා පාර ගංගායං කිපෙය්‍ය අපජතං ආවසෝ පුච්ඡයදා කංකසීති අතකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ගාතාය අජ්ජවාසී

දනං කතං සුකිත්තිං පප්පෝතේ කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චෙන

මත්තෝ විචක්කනෝ පතිරූපකාරී දුරවා උට්ටාතා වින්දතේ ධනං සච්චේන කිත්තෙන් පප්පෝතේ දදං මිත්තානි ගන්තති යස්සේ තේ චතුරෝ ධම්මා සද්දස්ස ධර්මේ සිනෝ සච්චන් ධම්මෝදිතේ චාගෝ සවේ පෙච්චන සෝචතේ ඉංග අන්‍යේ පුච්චස්සෝ පුතු සමනම් බ්‍රාහ්මණේ.

නං මහප්පලං සොවාං විචරිස්සාමි ගාමාගාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්මතන්ති ඒවං වත්වාලරකෝ යක්කෝ භගවන්තං හේදදවෝච අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම දෙයතා විභෝගෝතම නික්කුජ්ජතං වා ඔක්කුජ්ජය පටිච්චන්නං වා විවරය්‍ය මූලස්ස වා මග්ගං ආචෙක්කය අන්ධකාරේ වා තේල පජ්ජෝ සන්ධාරය්‍ය දක්කුමන්තෝ රූපානි දක්කින්තීති ඒවමේවං බෝධා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ ඒතාම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තේ ඒවං මේ සතං ඒකං සමයං භගවා මගදේශ විහෙරති දක්ඛිනාගිරිස්මින් ඒකනාලායම් බ්‍රාහ්මණ ගාමේ තේන කෝපන සමයේන කසේ භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස පංචමත්තානි නංගල සතානි පවිත්තානි අන්ති වත්තකාලේ අතකෝ භගවා බුද්ධන්න සමයන් නිවාසත්වා පත්ත ජීවරමාදායේන රක්ෂී භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස කම්මන්තෝ තේනුප සංකමේ ඒන කෝපන සමයේන කසේ භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස පරිවේසනාවත්තති අතකෝ භගවා යේන පරිවේසනා තේන උපසංකමිය උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසේ අද්දසාකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං පින්ඩායටි තං දිස්වාන භගවන්තං ඒතද වෝච අංකෝ සමන කසාමි ච වපාමි ස කසිත්වා ච වපිත්වා ච පුඤ්ජාමි තම්පි සමන කසස්ස ච වපස්ස ච කසිත්වා ච වපිත්වා ච පුඤ්ජස්සෝති අහම්පිකෝ බ්‍රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච පුඤ්ජාමේ තේන කෝපනමයං පස්සාම භූතෝ භූතමස්ස යුගං වා නංගලං වා පාලං වා පාචනං වා බලිවද්දේ වා තජ පන භවං ගෝතමෝ ඒව මාහ අහම්පිකෝ බ්‍රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච පුඤ්ජාමේ තේ අතකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං ගාථාය අජ්ජවාසී කස්සකෝ පටජානාසී නච පස්සාමතේ කසින් කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යතා ජානේම තේ කසින්ති සද්ධා වේජන්තවෝ වෙට්ටි පඤ්ඤාමේ යුගනංගලං රේ සමනෝයුත්තං ගතිමේ පාලපාචනං කායගුත්තෝ චේගුත්තෝ ආරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං දෝරච්ඡං මේ ප්‍රමෝචනං විරියම් මේ දුරදෝරයියං යෝගක්කේ මාදිවානං ගච්ඡති අනිවන්තං තං ගත්ත ගන්තාන සෝචති ඒවමේ සාගසේ ගට්ටා සාහෝති අමතප්පලායේ තං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා ප්‍රමුච්චතීති අතකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මණෝ මාත්‍යාකංස පාත්‍යා පායාසං වඩ්ඩෙත්වා භගවතෝ උපනාමේ සීබුඤ්ජත බවං ගෝතමෝ පායාසං කස්සකෝ බවං යංහි බවං ගෝතමෝ අමත බලං කසින් කසතේති ගාථාභිගේතම් මේ අභෝජනේයන් සම්පස්සතම් බ්‍රාහ්මණනේස ධම්මා ගාථාභිගේතම් පනදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ උත්තරේ සාන්‍යේච කේවලේ නම්ම ඒ සංකේනාසවං කුක්කුච්ච රූපසන්තං අන්නේන පානේන උපට්ඨස්සෝ ගත්තං ඉදම් පුඤ්ඤපෙක්ඛසෝ තේති අතකස්ස ජාම්බෝ ගෝතම ඉමං ත්‍රායාසං ධම්මේති නක්වාන්තං බ්‍රාහ්මණ පස්සාමි සදේව තේ ලෝකේ සමාරගේ සබ්‍රහ්මගේ සත්සමනං බ්‍රාහ්මණ්‍යාපජාය සදේව මනුස්සාය යස්ස රූපායාසෝ දුත්තෝ සම්මා පරිණාමං ගච්ඡය අඤ්ඤත්‍ර තථාගතස්ස වාදතාගර රාවකස්ස වාතේන හිතම් බ්‍රාහ්මණ පායාසං අප්පාරිතේවා දඩ්ඩෝහි අප්පාන කේවා උකකේ හෝ පිලාපේති අසකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මණෝ සම්පායාසං අප්පාන කේ උදකේ හෝ පිලාපේහි අතකෝ කෝපායාසෝ උදකේ පප්පිත්තෝ චිච්චිටායද චටිචරායද සන්දෝපායද සම්පදෝපායති සේයදාපි නාම පාලෝ දිවහන්තෝ උදකේ පප්පිත්තෝ චිච්චිටායද චටිචටායද සන්දෝපායද සම්පදෝපායති ඒවමේව සෝපායාසෝ උදකේ පප්පිත්තෝ චිච්චිටායද චටිචටායද සන්දෝපායද සම්පදෝපායති අතකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මණෝ සංවිග්ගෝලෝ මාට්ටජාතෝ ඒන භගවා තේනුප සංකමේ උපසංගමෙත්වා භගවතෝ පාදේ සිරසා නිපතිත්වා භගවන්තං හේතදෝච අභික්කන්තං රෝගෝතම අභික්කන්තං රෝගෝතම සේයතා විභෝගෝතම නික්කුජ්ජතං වා උක්කුජ්ජය පරිච්ඡන්නං වා විරවය්‍ය මුල්ලස්ස වා මග්ගං ආචෙක්කේය අන්ධකාරේ වා තේල පජ්ජෝ තන්දාරෙය චක්කුමන්තෝ රූපානි දක්කින්තේති ඒවමේවම් ගෝතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ ඒසාම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලබෙය්‍යාමහං භූතෝ ගෝතමස්ස
සන්තිගේ පබ්බජ්ජන් ලබෙයියන් ඔබ සම්බදන්ති අලත්තකෝ පසී භාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ සන්තිගේ පබ්බජ්ජන් අලත්තෝප සම්පදං අචරූප සම්පන්නෝ කෝපනායස්මා භාරද්වාජෝ ඒකෝ භූපකට්ටා ප්‍රමත්තෝ ආතාවි පහිතත්තෝ වියරන්තෝ නචරස්සේවයක්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජන්ති වදනොත්තරම් බ්‍රහ්මචර්යෝසානන්දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤාය සච්ච ගත්වා උපසම්පජ්ජ වියාසී කීනා ජාතෝ සේතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අභිඤ්ඤාසී අඤ්ඤතරෝ චකෝ මනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසීති. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ත්‍යං වේරති ජේතවනේ අනාථ පිණ්ඩිකසාරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා භික්ඛන්තවන්නා කේවල රප්පං ජේතවනං ඕපාසුත්වා යේන භගවා තේනුපසංගමේ උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ඍතාපෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජවාසී පරාභවන්තං පුරි සම්මයං පුච්චාම ගෝතමං භගවන්තං පුත්තමාගම්ම කිම් පරාභවතෝ මුඛං සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ ඉති ඒතං විජානාම පඨමෝ සෝ පරාභවෝ ෘතියම් භගවා බ්‍රූහි කම් කිම් පරාභවතෝ මුඛං අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම ෘතියෝ සෝ පරාභවෝ සතියම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං නිද්දාසීලි සබාසීලී අනුට්ඨාතා දේව නරෝ අලසෝ කෝද පඤ්ඤානෝ තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම තතියෝ සෝ පරාභවෝ චතුත්තම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගලෝබ්බනම් පවෝ සන්තෝන භරති තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම චතුත්තෝ සෝ පරාභවෝ පංචමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වා විවනිබ්බකම්ම සාවාදේන වංචේති තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම පංචමෝ සෝ පරාභවෝ චට්ඨමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං පෞත විත්තෝ පුරිසෝ සෛරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ ගුංජක සාධුනී තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම චට්ඨමෝ සෝ පරාභවෝ සත්තමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං ජාතිත්තද්දෝ ජනත්තද්දෝ ගොත්තත්තද්දෝ චයෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම සත්තමෝ සෝ පරාභවෝ අට්ඨමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං ඉත්තිදුත්තෝ සුරාදුත්තෝ අක්කදුත්තෝ ජයෝනරෝ ලද්දං ලද්දං විනාසේති තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම අට්ඨමෝ සෝ පරාභවෝ නවමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං සේධාරේ සන්තුට්ඨෝ වේසියාසුපතිස්සතේ දිස්සති පරදාරේ සෝ තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම නවමෝ සෝ පරාභවෝ දසමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං අතීතය ගුණෝපෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සාන රූපතේ තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම දසමෝ සෝ පරාභවෝ ඒකාදසමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං ඉති සොණ්ඩෙන් විකිරණින් පුරිසං වාපිදාදි සංඉස්සරියස්මින් තපාපේති තම් පරාභවතෝ මුඛං ඉති ඒතං විජානාම ඒකාදසමෝ සෝ පරාභවෝ ද්වාදසමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං අප්පභෝගෝ මාතන්නෝ ගත්තේ ජායතේ කුලේ සෝතරජ්ජං පත්තයතේ තම් පරාභවතෝ මුඛං ඊතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්කිය හරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවංති. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකසාරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාදෙත්වා පත්ත ජීවරමාදාය සාවත්ත්‍යං පිණ්ඩාය පාවිසී තේන ගෝපන සමයේ නාග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනේ අග්ගිපජ්ජලතෝ හෝති ආහෝති පග්ගහිතා අතකෝ භගවා සාවත්ත්‍යං සපදානම් පිණ්ඩාය කරමානෝ යේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනං තේනුප සංකමී අද්දසාකෝ අගිය භාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං දූරතෝ ආගච්ඡන්තං දිස්සාන භගවන්තං ඒතද ගෝච తత్రేవ ముండక తత్రేవ సమనక తత్రేవ వసలక తిట్టా హేతీవం ఉత్తే భగవా అగ్గిక భారద్వాజం బ్రాహ్మణం ఏతదవోచ జానాసి పనత్వం బ్రాహ్మణ వసలం వా వసలకరణే వా ధమ్మే తే నక్వా అంబో గోతమ జానామి వసలం వా వసలకరణే వా ధమ్మే సాధుమే భవం గోతమో తతా ధమ్మం దేశేతు యతాం జానేయం వసలం వా వసలకరణే వా ధమ్మే తే තේන හි බ්‍රාහ්මණ සුනාහි සාදුකම් මනසිකරෝ හි බාදිස්සාමීති ඒවම් බෝති කෝ අග්ගික භාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවතෝ.
සම්බෝධන උපනාහිත පාපමක්ඛේ ජීවනරෝ විප්පන්න දිට්ඨින් මායාවී තං ජඤ්ඤාවතලෝ ඉති ඒක ජංවාදි ජංවාපේ යෝද පානානේන්දදී අස්සපානේ දයානත්තේ තං ජඤ්ඤාවතලෝ ඉති යෝ අන්ති පරිරුන්දතේ ගාමාන නිගමානිච නිග්ගාතෝ සමඤ්ඤාතෝ තං ජඤ්ඤාවතලෝ ඉති යාමේ වායදි වාරඤ්ඤේයම් පරේ සම්මමායිතං යාදින්නංආදියතේ තංජඤ්ඤෝ වසලෝයිතේ යෝ හවේයින මාදාය චුජ්ජමානෝ පලායතේ නයිතේ නමත්තේතේ තංජඤ්ඤා වසලෝයිතේ යෝ ඒකින්චික්ක කම්මතාපන් තස්මින් වජ තංජනං හන්තාගින්චික්ක මාදේතේ තංජඤ්ඤා වසලෝයිතේ යෝ අත්ත හේතු පර හේතු ධන හේතු චයෝ නරෝ සක්ක පුට්ටෝ මුසාවෘතේ තංජඤ්ඤා වසලෝයිතේ යෝ ඥාතේනං සකානං වාදාරේසු පරිදිස්සතේ සාදා සම්පේන වා තංජඤ්ඤාවතලෝ ඉති යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතයබ්බනම් පවෝ දන්තෝන බරතේ තංජඤ්ඤාවතලෝ ඉති යෝ මාතරං වා පිතරං වා බාතරං භගිනින්ද සුංහන්තිරෝ සේති වාචාය තංජඤ්ඤාවතලෝ ඉති යෝ අත්තම් පුච්චිතෝ දන්තෝ අනන්ත මනසාසති පටිච්චන්නේන මන්තේතේ තංජඤ්ඤාවතලෝ ඉති යෝ ගත්වා පාපකං කම්මං වාමංජඤ්ඤාතේච්චති යෝ පටිච්චන්න කම්මන්තෝ තංජඤ්ඤාවතලෝ ඉති යෝ වේ පරකුලං ගන්වා අන්තාන සුයි භෝජනං ආගදන්න පටිපූජේතේ තංජඤ්ඤාවතලෝ ඉති යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේතේ තංජඤ්ඤාවතලෝ ඉති යෝ බ්‍රාහ්මණං වා සමනං වා බත්ත කාලේ උපට්ඨිතේ දෝසේති වාචාන ජයේතේ තංජඤ්ඤාවතලෝ ඉති අසතං යෝධ පබ්‍රෝතී මෝහේන පලිගුණ්ඨිතෝ කිංචික්කන්න ජිගින්සානෝ තංජඤ්ඤාවතලෝ ඉති යෝ චත්තානං සමුක්ඛන්තේ පරංචමවජානතේ නීනෝ සේනමානේන තංජඤ්ඤාවතලෝ ඉති රෝසකෝ කදරියෝ චේ පාපිච්චෝ මච්චරී සටෝ අහිරුකෝ අනත්තාපී තංජඤ්ඤාවතලෝ ඉති යෝ බුද්ධං පරිභාසති අතවා තස්ස සාවකං පරිභාජං ගහට්ටං වා තංජඤ්ඤාවතලෝ ඉති යෝ වේ අනරාගන්තාරහං පටිජානති යේ රෝසං බ්‍රහ්මකේ ලෝකේ සකෝ වසලාදමෝ ඒතේ කෝ වසලා උත්තා මායාවෝ ඒ ප්‍රකාශිතාන ජච්ඡාවතලෝ හෝති න ජච්ඡාවෝති බ්‍රාහ්මණෝ කම්මනාවතලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ තදමිනාපි විජානාත යතා මේදන් නිදස්සනං චණ්ඩාල බුද්ධෝ සෝපාගෝ මාතංගෝ ඉති විස්සතෝ සෝයතම් පරමම් පත්තෝ මාතං ගෝයන් සුදුල්ලබං ආගංචුන් තස්ස පට්ඨානං කත්ත්‍යා බ්‍රාහ්මණා බෝසෝ දේවයනමාරුය විරජන් සෝමාපතං කාමරාගං විරාජිත්වා බ්‍රහ්ම ලෝකෝපගෝ අහෝ නනංජාති නිවාරේසී බ්‍රහ්ම ලෝකෝපපත්ත්‍යාජ්ජායක කුලේ ජාතා බ්‍රාහ්මණා මන්ත බන්ධුනෝ තේජ පාපේසු ධම්මේසු අභින්නම ප්‍රතිස්තරේ දිට්ඨේව ධම්මේ ගාරය්‍යා සම්පරායේච දුග්ගතිං නතේජාති නිවාරේතේ දුග්ගච්ඡාගරයායවාන ජච්ඡාවසලෝ හෝති න ජච්ඡාවෝති බ්‍රාහ්මණෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝති එවං වත්තේ අභිගවාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්තං හේදදෝ ච අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම දෙයතා විභෝගෝතම නික්කුජ්ජතං වා උක්කුජ්ජය පරිත්‍යන්නං වා විවරය මෝල්ලස්ස වා මග්ගං ආදික්කේ අන්ධකාරේ වා තේලපජ්ජෝ සන්ධාරේ චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්තේ ඒවමේවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ ඒසාම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම් මම් බවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති. ඒවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහෙරතේ සිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා වික්ඛු ආමන්තේසි වික්ඛවෝති බදන්තේති තේ වික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදෝචේ තථාගතේන වික්ඛවේ අරහතං සම්මා සම්බුද්ධේන වාරාණසියං සිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මණා වා කියන ජවා ලෝකස්මෙන් අතිදන් ජතුන්නං අරිය වච්චානං ආතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මං කතමේ සංජතුන්නං දුක්ඛසාරිය සත්‍ය සාතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මං දුක්ඛ නිරෝධ දුක්ඛ සමුදය සාරිය සත්‍ය සා
පාතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සච්චස්ස පාතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදා අරිය සච්චස්ස පාතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මණා වා කේන චිවා ලෝකස්මින් අදිදං ඉමේ සංජතොන්නං අරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛෝ අනුග්‍රහකා සම්බ්‍රාහ්මචාරීනං සෙය්‍යතාපි භික්ඛවේ ජානෙත්ති ඒවං සාරිපුත්තෝ සෙය්‍යතාපි ජාතස්ස ආපාදේතා ඒවං මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති සාරිපුත්තෝ භික්ඛවේ පවෝති චත්තාරි අරිය සච්ඡානි විත්තාරේන ආචික්කිතුං දේසේතුං පඤ්ඤපේතුං පට්ඨපේතුං විවරතුං විභජිතුං උත්තානි කාතුන්ති ඉදමෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරම් පාවිසි තත්‍ර කෝ ආයස්මා සාරිපුත්තෝ අචර පක්ඛන්තස්ස භගවතෝ භික්ඛෝ ආමන්තේසි ආවුසෝ භික්ඛවෝ තී ආවුසෝ තී කෝතේ භික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස වච්චස්සෝ සුං ආයස්මා සාරිපුත්තෝ ඒතද වෝච තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං සිවතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මණා වා කේන චිවා ලෝකස්මින් යදිනං චතුන්නං අරිය සච්චානං ආතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්ස අරිය සච්චස්ස ආතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ සමුදයස්සාරිය සච්චස්සාතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්සාරිය සච්චස්සාතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධගාමිනී පරිපදාරිය සච්චස්සාතික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමං චෞසෝ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛෝ මනසුපායාසා දුක්ඛායං පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා කතමාවසෝ ජාති යාතේ සන්තේ සංසත්තානං ගම්මිතං මේ සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති ගන්ධානං කාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චාවසෝ ජාති කතමාජාවසෝ ජරායාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතායුනෝ සංඝානි.

අවසෝ පරිදේහෝ යෝකෝ ආවසෝ අඤ්ඤ තරඤ්ඤ තරේන විසනේන සමන්නාගතස්ස අඤ්ඤ තරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන පුට්ටස ආදේවා පරිදේවා දේවනා පරිදේවනා දේවි තත්තම් පරිදේවි තත්තම් අයං උච්චතාවසෝ පරිදේහෝ කතමංච ආවසෝ දුක්ඛං යං කෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දුක්ඛං කතමංච ආවසෝ දෝමනස්සං යං කෝ ආවසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං අනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දෝමනස්සං කතමාජාවසෝ පායාසෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන විසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුත්තස්ස ආයාසෝ පායාසෝ ආයාති දත්තං උපායාති දත්තං අයං උච්චතාවසෝ පායාසෝ කතමාජාවසෝ යම් පිච්ඡන්න ලැබුද තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවසෝ වත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන ජාති ධම්මා සාමේන ච වතනෝ ජාති ආගච්ඡයාතින කෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡන්න ලැබුද තම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සපායාස ධම්මා අස්සාමන චවතනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සපායාස ආගච්ඡේයන්ති නකෝ වනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදං පියං පිච්ඡන්න ලබති තම්බි දුක්ඛං ගතමාජාවතෝ සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා සියයතේ තං රූපෝපාදානක්ඛන්දා වේදනෝපාදානක්ඛන්දා සංඤ්ඤෝපාදානක්ඛන්දා සංඛාරෝපාදානක්ඛන්දා විඥානෝපාදානක්ඛන්දා ඉමේ උච්චන්තවසෝ සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා ඉදං උච්චතවසෝ දුක්ඛං අරිය සච්ඡං කතමංචවසෝ දුක්ඛ සමුදයං අරිය සච්ඡං ආයන් තණ්හා භෝනෝ භවිතානන්ද රාගදාගතා තත්‍ර තත්‍රාවිනන්දිනේ කාම සෙය්‍යතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චතවසෝ දුක්ඛ සමුදයං අරිය සච්ඡං කතමංචවසෝ දුක්ඛං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං යතස්සායේව තණ්හායතේස විරාග නිරෝධෝ චාගෝ පට්ඨනිස්සග්ගෝ මුත්‍ත්‍ය අනාලයෝ ඉදං උච්චතවසෝ දුක්ඛ නිරෝධං අරිය සච්ඡං කතමංචවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යතේ දං ධම්මා දිට්ඨි ධම්මා සංකප්පෝ ධම්මා වාචා ධම්මා කම්මන්තෝ ධම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා පටි සම්මා සමාධි කතමාචාවසෝ සම්මා දිට්ඨේ අංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පරිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨේ කතමාචාවසෝ සම්මා සංකප්පෝ නික්ඛම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අරියන්තා සංකප්පෝ අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ කතමාචාවසෝ සම්මා වාචා කතමාජාවසාවාදා වේරමණී පිසුනාවාචා වේරමණී පරුසාවාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චතාවසෝ සම්මාවාචා කතමාජාවසෝ සම්මා කම්මන්තෝ සපානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවසෝ සම්මා කම්මන්තෝ කතමාජාවසෝ සම්මා ජීවෝ ඉදාවසෝ අරියසාවකෝ මිච්ඡා ජීවං පාය සම්මා ජීවේන ජීවිකං කප්පේති අයං උච්චතාවසෝ සම්මා ජීවෝ කතමාජාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ වික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති උපන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය බියෝ භාවය වේ පුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති අයං උච්චතාවසෝ සම්මා වායාමෝ කතමාජාවසෝ සම්මා දතිදාවසෝ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ රතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ ගතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චitte චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ ගතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ ගතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අයං උච්චතාවසෝ සම්මා සති
කතමාජාවසෝ සම්මා

සංගමාදේ දාවසෝ වික්ඛෝ විච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං පරිචාරං විවේකජං පේති සුඛං පරමජ්ජානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං රූපසමාච්ච සත්තං සම්පසාදානං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාජිදං පේති සුඛං දුතියජ්ජානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛෝද විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පරිසංවේදී අන්තං අරියා චික්ඛන්ති උපේක්ඛෝ සතිමාසු පරිහාරේති තතියජ්ජානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සජ පානා දුක්ඛස්සජ පානා බුද්ධේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිශුද්ධං චතුත්ථජ්ජානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතාවසෝ සම්මා සමාධේ දං උච්චතාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡං. තථාගතේනාවසෝ සම්මා සම්බුද්ධේන පාරාණස්යං සිබතනේ මෙගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මණා වා කේන චිරා ලෝකස්මින් යතිදං ඉමේ සංජතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මන්ති ඉදමෝචායස්මාදාරිපුත්තෝ අත්තමනෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස භාවිතං අභිනන්දුන්ති ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු.

0: මේ පරිශ්‍රයේ සිට මේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ සමාප්තිය සනිටුහන් කරන්නට සිටි FM සදහම් සැරිසරම සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිදු කරන ලද ඒ පරිත්‍රාණ ධර්මදේශනයේ සමාප්තිය සිදු කිරීම අවසාවේල මාණික්කාවත්ත ශ්‍රී විජය මහා විහාරය කොස්ගම අලුත්තම්බලම ශ්‍රී ධර්මාරාම විහාරය ඇතුළු විහාර ගණයෙහි අපවත් වී වදාළ අතිගෞරවනීය යෝගියානි ශ්‍රී ජිනවංශ මාහිමි වහන්සේගේ 40 වන ගුණානුස්මරණ පින්කම සහ ගරු විහාරාධිපති පූජ්‍ය ගෝණකල ජිනරතන මහස්තවීරයාණන් වහන්සේගේ මේ 17 වන දිනයේ දින 70 වන ජන්මදිනය සැමරීම සහ ගරු කෘත්‍යාධිකාරී පූජ්‍ය කුරුවිට රතනවංශ ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවියට 39 වසරක් සැපිරීම නිමිති කරගෙන මේ හේතු කාරණා මුල් කරගෙන පැවති මේ මහා පිරිත් පින්කමෙහි අවසානය සඳහන් කරන්නට විශේෂයෙන්ම මේ සියලු කාරණා සහ රටට දයයට සමයට මේ හැමතෙම සිත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් අද මේ ඊයේ රාත්‍රියේ පුරා වරු තුනක් පැවති මේ මහා පිරිත් පින්කමෙහි සමාප්තිය සඳහන් කරන මොහොතේදී මේ මහා පින්කම වෙනුවෙන් අපකපව වැඩ කටයුතු කළ බොහෝ පිරිස් අතරතුරේදී මේ පිරිත් සජ්ජායනය කිරීම සඳහා වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයට අපගේ ගෞරවපූර්වක ස්තුතිය අපි පිරිනමන ලබනවා. ඒ වගේම තමයි මේ පිරිත් සජ්ජායනය ශ්‍රවණය කරන්නට මේ පරිශ්‍රයට මේ විහාරස්ථාන පරිශ්‍රයට පැමිණි පිරිවරට සහ ජාතික ගුවන්විදුලියේ සිටි FM සුසර කරමින් පරිත්‍රාණ ධර්මදේශනය ශ්‍රවණය කිරීමට පැමිණි පිරිසට අපේ විශේෂ ස්තුතිය පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය අපි පිරිනමමින් සිටි FM සදහම් සැරිසර පොහොදින වැඩසටහන සහ මේ පරිත්‍රාණ ධර්මදේශනය වෙනුවෙන් අපට සහයෝගය දැක්ව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමන් මහාචාර්ය ඉදිත ගයාශාන් මැතිතුමන්ට, එවැගේම අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර මහතාට, සිංහල සේවා අධ්‍යක්ෂ ලලන වික්‍රමරත්න වික්‍රමරත්න මහත්මියට, අධ්‍යක්ෂ විශේෂයෙන්ම අධ්‍යක්ෂ අලවි හරේන්ද්‍ර ලියනගේ මහතා, සිටි FM සදහම් සැරිසර සජීව විකාශය අධීක්ෂණය කළ සිටි FM සහකාර අධ්‍යක්ෂ ලලිත් වික්‍රමරත්න මහතා සහ අපගේ පිරිවර නිලෝක රෝෂන, එවගේම සසිත පන්සල සාලිය සිරිසෙන විරත්න, කලන දිසානායක ජනක සංජීව සමගාමිල ඉදිරිමාන්න මේ පිරිවරත් සමගින්ම මේ පරිත්‍රාණ පිරිත් සජ්ජායනය සජීවීකරණය කරන්නට ප්‍රධාන පාලක මැදිරිය, එවගේම සිටි FM මැදිරිය සිට සහයෝගය දක්වු සියලුම නිවේදක නිවේදිකාවන්ටත් මේ පින් බලමහිමයම මේ පුණ්‍යානුමෝදනාත්මක සූතිය පිරිනමමින් අප මේ පරිත්‍රාණ පිරිත් සජ්ජායනා දේශනාවෙන් සමු ගන්නවා. අපි එසේ නම් ජාතික ගුවන්විදුලියේ සිටි FM මැදිරියට මේ මැදිරි සම්බන්ධතාවය ලබා දෙනවා. අවිස්සාවේල්ල මාලික්කාවත්ත ශ්‍රී විජය මහා විහාරස්ථානයේ සිට රටට දයයට සමයට මේ සිත් පිරිතේ සිත ශාන්තියෙන් ජයම වේවා ප්‍රාර්ථනා කරමින් අපි මැදිරියට මැදිරි සම්බන්ධතාවය.
1: ඔබට බෙහෙවින් ස්තුතියි. අපගේ සිටි FM හිතවත් සංනිවේදක අමිල ඉදිරිමාන්න ඊයේ දින උදෑසන 6:20 සිට අද දින උදෑසන 5 දක්වා මේ මාස පළවෙනි දින අදිපුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ඔබගේ පහන් සිත් පින් කැමැති ඔබ වෙනුවෙන් සිටි FM සදහම් සැරිසර පෝදා වැඩසටහන් මාලාව රැගිනාවේ අවිස්සාවේල්ල මාණික්කාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සිට එම මහා පුණ්‍ය කර්මය අපගේ රටේ ජනතාව වෙනුවෙන් නිෂ්පාදනය කරමින් දිනයක් පුරා රැගෙන අපගේ සිටි FM සදහම් සැරිසර නිෂ්පාදක කණ්ඩායමටත් අපගේ කෘතඥපූර්වක ස්තුතිය පුද කරනවා. ධර්මයේ හැසිරෙමින් අනිකාව ධර්මයට යොමු කිරීමම තමයි සිටි FM සදහම් සැරිසර අපගේ මේ පෝදා වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ.
2: වේලාව උදැස්සන 5. මේ සිටි FM සේවයයි.

0: 89.6 89.8
1: ආයුබෝවන් සිටි FM නාලිකාවේ උදැස්සන විකාශය දැන් ආරම්භ වනවා. FM 89.6 සහ FM 89.8 සිටි FM නාලිකාව දිවයින පුරා ඔබට ශ්‍රවණය කළ හැකි. දැන් සිටි FM LK Facebook පිටුවෙන් සිටි FM LK YouTube channelෙන් සහ සිටි FM TikTok account එක හරහාද අපි ඔබට තවත් සමීප වන්නෙමු. දවස පුරා අපහා රැඳී සිටින ශ්‍රාවක ඔබ අපගේ වටිනාමවත්කමයි.
2: The mix comes in at all custom music designs organized CD by style and category designed by music fast, professionals easy, for broadcast.
3: The Pioneer FM broadcaster in Sri Lanka.
4: විකාශන කටයුතු ආරම්භයට පෙර පන්සිල් සහ සෙත් පිරිත්
5: අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: සිටි දවසේ වැඩ කටයුතු ආරම්භයට තෙරුවනි ආශිර්වාදයේ රැගත් ආශිර්වාදාත්මක තෙරුවන් ගුණ වන්දනාව
1: තිලෝවතිලෝ ගුරු සම්බුදු සමිඳුට නමස්කාර කරමින්